කෝසීස්නි වායෝ කෝබුත්තානක පූජත හැපාස කෝමරතානක පූජනත හයෝ කූර්ක්‍රයා උරජයවන් සවිහි ජාග ශ්‍රීපගවානකෝ පිහෙදනම් පායෝ